0: இதன் සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා අපේ දාබර ශ්‍රාවකයන්ට. අදත් ඔබ එකතු වෙලා ඉන්නේ ෆොයිබි ශ්‍රී ලංකා කණ්ඩායම ඔබ වෙත ගෙනෙන බදාදා සඳැල්ල සමග. එදින් ශීත ඍතුව ගෙවිලා ගිහිල්ලා ග්‍රීස්මේ අරුණලු චුට්ට චුට්ට අපේ පරිසරයේ මතුවෙන කාලෙක ග්‍රීස්මේ උණුසුම පොඩ පොඩ දවසක් හෝ දෙකක් අපිට දැනිලා තියෙන වෙලාවකයි අපි ඔබත් එක්ක එකතු වෙන්නේ. වෙනද වගේම ඔබට පුළුවන් 0.482.09.0.98 එක දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්නට. ඉතින් අද අපේ මැද්‍රියට ඇවිල්ලා ඉන්නවා විශේෂ අමුත්තන් දෙදෙනෙක්. ඔවුන් ඇවිල්ලා ඉන්නේ බොහොම නුදුරේදී තවත් සතියක පමණ කාලයකින් පැවැත්වෙනවා ක්වීන්ස්ලන්ත ISL ශාකාවේ The Professional Engineer of the Year Queensland 2026 වැඩසටහන. ඉතින් මේ වැඩසටහන ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ ISL ක්වීන්ස්ලන්ත ශාකාවේ ආරම්භක සභාපති විදිහට කටයුතු කරපු ඒ වගේම අපේ ෆොයිබි කණ්ඩායමෙත් බොහොම ප්‍රවීණ සමාජිකයෙක් වූ ජයන්ත වික්‍රමතුංග මහතා ආයුබෝවන් ඔබට.
1: ආයුබෝවන් දුෂාන්.
0: ඉතින් ජයන්ත ආයුබෝවන් කියන ගමන් මවිත් එක්ක එකතු වෙලා ඉන්නවා ISL ක්වීන්ස්ලන්ත ශාකාවේ උපසභාපතිනිය තනුජා රණවක. ආයුබෝවන් තනුජා ඔබට.
2: ආයුබෝවන් දුෂාන්.
0: ඒ වගේම තමයි මගේ කතා සංගයා වෙනදා වගේම මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ඒ වගේම තාක්ෂණයනුත් ඔහු තමයි අද මට සහය වන්නේ. බුද්ධික ආයුබෝවන් බුද්ධික ඔබට.
3: ආයුබෝවන් දුෂාන්.
0: ඉතින් අපේ ජයන්ත තනුජා බුද්ධික සහ මම එකතුව තමයි අද බදාදා සඳල් ඔබ වෙත අරගෙන එන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරලා බලමු මේ ISL ක්වීන්ස්ලන්ත ශාකාවේ කරන්න ඉන්න The Professional Engineer of the Year Queensland 2026 වැඩසටහන ගැන කතා කරන්න කලින් අපි මුලින්ම අහමු ජයන්තගෙන් මේ ISL ක්වීන්ස්ලන්ත ශාකාව පිහිටවනකොට මේකේ ඉතිහාසය කොහොමද? ඒ වගේම තමයි ඔබ තමයි මෙහි ආරම්භක සභාපතිවරයා. ඉතින් මේක ආරම්භ වෙච්ච කාලය සහ අපේ ඉතිහාසය ගැන අපි බොහොම පොඩි කෙටි සටහනක් කර ජයන්ත.
1: ඔව් දුෂාන්, ඉතින් ඇත්තටම හරිම සන්තෝෂයි මේ මයික්‍රෝෆෝන ඉස්සරහට ආ. මොකද මම වෙනදා ඔබ ඉන්න ආසනේ තමයි මේ ඇත්තටම වෙනද මම හිටියේ. නමුත් ඉතින් ඇත්තටම හරි මාසයි නැවත මේ ගුවන් මේ තරංග ඔස්සේ අපේ සහෝදර සහෝදරියන් හම්බෙන්න ලැබෙන එක ගැන. ඇත්තටම දුෂාන් මේ ISL ක්වීන්ස්ලන්ත ආයතනයේ ක්වීන්ස්ලන්ත ශාඛාව ආරම්භ වෙන්නේ මීට අවුරුදු 11කට පමණ කලින්. හරිම සුන්දර අතීතයක් තියෙන පොඩි කතාවක් තියෙනවා. ඉතින් ඒ කාලේ මේ ISL ප්‍රධාන ආයතනයේ කොළඹ සභාපති ධූරයේ දැරුවේ ආචාර්ය SB විජේකෝන් මහත්මිය දුෂාන්. ඉතින් ඒ කාලේ මේ කියන්නේ 2015 ජනවාරි 29 වෙනිදා අපිට එතුමා හම්බෙනවා ක්වීන්ස්ලන්තයේ බ්‍රිස්බේන් නගරයේදී දහවල් කෑමකට. ඒ මොකද මම ආරාධනා කරා ඇත්තටම SB විජේකෝන් මහත්මයාට. මොකද එයත් එක්ක වැඩ කරපු RDA SDNCC වැඩ කරපු ගොඩාක් ඉංජිනියර්ස්ලා මේ බ්‍රිස්බේන් නගරේ ඉන්නවා. ඉතින් එතකොට අපි ඒගොල්ලත් එකතු වෙලා 15 දෙනෙක් විතර වගේ එකතු වුණා කියලා වගේ තමයි දුෂාන් බුද්ධික මට මතක. ඉතින් 15 දෙනෙක් එකතු වෙලා අපි පොඩි ඉතින් දිවා භෝජනයේ සංග්‍රහ වින්දට පස්සේ SB විජේකෝන් මහත්මය අපිට අදහසක් දැම්මා. නරකද ජයන්ත, අපි මේ ක්වීන්ස්ලන්ත් එකේ පොඩි ශාකාවක් පටන් ගමු නේද කියලා. මොකද ඒ වෙනකොට දුෂාන් ඕස්ට්‍රේලියාවේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවලත් ඒ වගේම සිඩ්නි වලත් ශාකාවක් පවත්වලා තිබුණේ. ඉතින් ඇත්තටම එදායින් පස්සේ ඇතිවෙච්ච කතාබහේ ආරම්භය තමයි ඇත්තටම මේකට මුල පිරුන්නේ. ඉතින් ඊට පස්සේ දුෂාන් අපි මගේ ප්‍රධානත්වයෙන් වර්කින් කමිටි එකක් අපි පත් කළා. ඊට පස්සේ අපි කට්ටිය එකතු වෙලා මේකේ ව්‍යවස්ථාව හදලා කොළඹ ISL කවුන්සිල් එකේ අවසරයත් ඒ වගේම ඔෆිස් ඔෆ් ෆෙයර් ට්‍රේඩින් කියන ආයතනයේත් අවසරය අරගෙන අපි මේ ක්වීන්ස්ලන්ත ශාඛාව පිහිටෙව්වා. ඉතින් ඒක මං කියන්න ඕන. මීට අමතරව ISL එකේ තව ශාඛා තියෙන නිව්සීලන්තයේ තියෙන නිව්සීලන්ඩ් වල තියෙන ඒ වගේම කටාවලත් ආයතන පැවැත්වෙනවා. ඉතින් එහෙම තමයි මේ ක්වීන්ස්ලන්ත ශාඛාව ආරම්භ වුණේ දුෂා.
0: මේක ඔබ කියපු ඉතිහාස කතාවත් එක්ක ISL එකේ ශාකාවන් මේ විදිහට ලෝකේ පුරා ප්‍රචලිත අපි දැන් පැතිරලා තියෙන එකම මං හිතන්නේ මොනවට සාක්ෂියක් අපේ ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් කොයිතරම් ඔවුන්ගෙන් ලෝකය කොයි තරම් වැඩගන්නවාද කියන එකටත් මේක බොහොම හොඳ උදාහරණයක්. ඉතින් තනුජ, අපි අයිසලාතන ඉතිහාසය ගැන කතා කරනකොට ද වර්තමානයේ එහි නියෝජ්‍ය සභාපති නියෝබ. ඉතින් මේ වන විට ISL ක්වීන්ස්ලන්ඩ් ආයතනයේ මොන වගේ අරමුණු කරාද යොමු වෙලා තියෙන්නේ, මේ වන විට අපේ දැක්ම කොයි වගේ තැනකද තියෙන්නේ?
2: ඔව් දුෂාන්, ඇත්තටම අපේ දැන් ව්‍යවස්ථාව ගත්තොත් එහෙම අපිට අරමුණු 18ක් වගේ තියෙනවා. ඒ වුණාට දැන් අපිට 18ම කතා කරන්න බෑනේ, කාල වේලාව මදිනේ. ඒක නිසා මම මූලික අරමුණු ටිකක් විතරක් අද ඉදිරිපත් කරන්නම්. දැන් පළවෙනි එක විදිහට අපේ තියෙනවා mentoring and guidance and coaching. ඒ කියන්නේ ලංකාවේ ඉඳලා එන අලුතෙන් එන ඉංජිනියර්ස්ලාට, ඒ වගේම ස්ටුඩෙන්ට්ස්ලාට ඒගොල්ලන්ට රැකියාවන් සොයාගන්න, ඒගොල්ලන්ට නවාතැන් පහසුකම් සොයාගන්න අපි යාලට උදව් කරනවා. ඊළඟට දෙවැනි එක අපි continuing professional development activities, ඒ කියන්නේ CPD events. අපි ඇත්තටම seminars, එහෙම නැත්නම් public lectures, field trip වගේ දේවලුත් සංවිධානය කරනවා. දැන් මේ මෑතකදී අපි කළා joint CPD එකක් engineers Australia එක්ක එකතු වෙලා. ඒක ඇත්තටම සහභාගීත්වයේ තිබුණා 300ක් විතර. ඒ කියන්නේ ගොඩක් ලොකු ප්‍රමාණයක්, engineers Australia එකේ කියපු විදිහට සෑහෙන ප්‍රමාණයක් ඒක. ඊළඟට අපි එක එක දැන් අපේ ඉංජිනියර්ස්ලා අතර ඉන්නවා ගොඩක් ඉහළට ගියපු අය. එතකොට ඒගොල්ලන්ගේ දේවල් අපි අනිත් අයට ඉදිරිපත් කරන්න අපි මේන්ලි ඇක්ටිවිටීස් දෙකක් කරනවා. එකක් තමයි ප්‍රොෆෙෂනල් ඉංජිනියර් ඔෆ් ද ඉයර් කියන එක, අනිත් එක තමයි ඉනොවේටිව් ඉංජිනියර් ඔෆ් ද ඉයර් කියන එක. එතකොට අවුරුද්දක් අර අවුරුද්දක් තමයි මේ දෙක කරන්නේ. එතකොට දැන් මේ දෙක කරනකොට අපේ ප්‍රොෆෙෂනල් ඉංජිනියර්ස්ලා ඒගොල්ලන්ට හොඳ රෙකග්නිෂන් එකක් එනවා. ඒ වගේම ඉනොවේටිව් ඉංජිනියර්ස්ලා එයාලා කරන රිසර්ච් අපිට ලෝකෙට ඉදිරිපත් කරන්න පුළුවන්. මම හිතන්නේ ජයන්ත ඔබට පුළුවන් ඉතුරු ටික විස්තර කරන්න තවත් තියෙනවා.
1: ඔව්, ස්තුතියි තනුජා. ඉතින් ඇත්තටම දුෂාන් ඊට අමතරව අපෙන් වෙන ප්‍රධානම දෙයක් තමයි අපි නිතරම ISL එකේ ප්‍රධාන ආයතනයේ කොළඹත් එක්ක අපි සම්බන්ධ වෙන. ඒ වගේම අපේ සිස්ටර් චැප්ටර්ස් දින තුනක් පර්ත්, ඒ වගේම සිඩ්නි සහ මෑතකදී පටන් ගත්ත මෙල්බන්, මේ ආයතනත් එකතු වෙලා මේ ඉංජිනේර වෘත්තියට බලපාන පොදු දේවල්, ඉංජිනියර්ස් ඕස්ට්‍රේලියාවයි මේ කටයුත්ත එකතු වෙලා අපි පොදු දේවල් ඇත්තටම කතාබස් කරලා ඒක අපි විසඳගන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා නෙමෙයි, අපි ඇත්තට දැනට පටන් අරගෙනත් තියෙනවා ශ්‍රී ලංකාවත් එක්ක ටෙක්නිකල් කොලබරේෂන්, ඒ වගේම කැපැසිටි බිල්ඩින් වගේ ප්‍රෝග්‍රෑම්ස් ටිකක් අපි පටන් අරන් තියෙනවා. අපි ඒක විස්තර අපි පස්සේ කතා කරන්න පුළුවන්. ඒ වගේම අනිත් වැදගත්ම දේ තමයි අපේ නෙට්වර්ක් ඉවෙන්ට්ස් තියෙනවා. දුෂන් මං හිතන ඔබත් සහභාගී වෙන්න ඇති. අපේ තියෙනවා ඉංජිනියර්ස් නයිට් එක තියෙනවා, මං හිතන 300කට අධික ප්‍රමාණයක් එනවා. අපේ බාබිකියු තියෙනවා. ඉතින් මේ වගේ නෙට්වර්කින් ඉවෙන්ට්ස් උත් අපි ගොඩක් සංවිධානය කරනවා. මේක තමයි අපි සැකවින්ම අපේ කාර්යභාරය හැටියට ඉතින් අපි දකින්නේ.
3: උජයන්ත සහ තනුජ, මේ කතා බහ අහන් ඉන්නකොට මට මතක් වෙච්ච දේ තමයි මේ අද මේ වැඩසටහනට කියාපුම පූරකයෙක් තමයි ඉන්නේ. මොකද දුෂාන් ගත්තොත් එහෙම වෘත්තියෙන් ඔහුත් ඉංජිනේරුවෙක්. ඉතින් ඒ හින්දා මේ වැඩසටහනට අපි නිකන් ප්ලෑන් කරලා කරා වගේ තමයි අද වැඩසටහනේ මේ කතා බහ යන්නේ. දුෂාන්, මට මේ කතාව අහන් ඉන්නකොට හිතිච්ච තවත් දෙයක් තමයි, කියන්නේ දැන් මේක තවත් එක සංවිධානයක් නෙමෙයි කියන එක. මොකද දැන් තනූජ පැහැදිලි කරපු අරමුණු ටික අහන් ඉන්නකොට මට හිතුනේ ඇත්තටම විශාල සේවයක් කරනවා මේ අපේ පරයන්ත දේශයක අපි ජීවත් වෙන පිරිසක් විදිහට. විශේෂයෙන්ම අලුතෙන් රටකට සංක්‍රමණය වෙනකොට අපි දන්නවා අපිට තියෙන විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. අපි නොදන්න රටකට සමහරක්ලාට අපිට කාත් කවුරුවත් නැහැ. එතකොට කොහෙද ඉන්නේ, කාටද කතා කරන්නේ, කොහොමද මේ ටික හදාගන්නේ කියන එක පිළිබඳව අපි දන්නවා. දැන් අපි ශිෂ්‍යෝ විදිහට මේ රටට එනකොට තිබුණු ගැටලු ටික සහ ඒක ලොකු වෙනසක් අද වෙනකොට වෙලත් නැහැ. හැමෝටම අඩු වැඩි වශයෙන් එකම ටික තමයි තිබෙන්නේ. ඉතින් මෙහෙම ආයතනයක් තියෙනවා නම් ඒක පිළිබඳව අපිට ලංකාවේ සමගම සම්බන්ධතාවයක් තියෙනවා නම් එතකොට අපිට ඒ අදාළ ශේෂ්ත්‍රයේ පිරිස සම්බන්ධ වෙලා එහේ එන අයට ඒ කරන උපකාරය ගත්තහම දුෂාන් මං හිතන්නේ ඒක ඇත්තටම මනුසත් සත්කාරයක්.
0: ඔව් බුද්ධික, මං හිතන්නේ අපි ලංකාවේ බොහෝ වෙලාවට මෙහෙට එන ගොඩක් වෘත්තිකයන් ලංකාවේ යම් කිසි කාලයක් වැඩ කරලා එන කට්ටිය, එහෙම නැත්නම් සමහර වෙලාවට විශ්වවිද්‍යාල අධ්‍යාපන ඉවර කරලා එන කට්ටිය. ඉතින් එතකොට මං හිතන්නේ අපි මේ ISL ක්වීන්ස්ලන්ඩ් චැප්ටර් එක හදලා සහ ඒකෙන් මේ වන විට මේ කරගෙන යන්න පටන් අරගෙන තියෙන වැඩපිළිවෙලත් එක්ක මං හිතන්නේ මේක හොඳ ආදර්ශයක් අනිත් සංගම් වලට වගේම අනිත් වෘත්තිකයන්ටත්. කොහොමද අපි ලංකාවින්දලා මේ රටට නැත්තම් පිට රටකට ආවට පස්සේ මෙහි තියෙන වෘත්තීය මේ පරිසරයට මුහුණ දෙන්න කොයි ආකාරයෙන්ද හැඩගැහෙන්න ඕනි කියන එක සම්බන්ධව ඔවුන්ට ලබා දිය යුතු දැනුම නැත්තම් ඔවුන්ට ලබා ගත යුතු අත්දැකීම් ටික ඔවුන් එක ෂෙයා කරගන්න එක කරගන්න මං හිතන්නේ මේක බොහොම හොඳ තෝතැන්නක්. ඉතින් අපි ඊළඟට යොමු වෙන්න හදන්නේ අපි අද කතා කරන්න මාපු අපේ වැදගත්ම කාරණාව පිළිබඳව. හැබැයි ඒ වැදගත්ම කාරණාව ගැන කතා කරන්න මදකට තියලා අපි මේ සන්දෑව පොඩි සුන්දරත්වයක් ඔප්නං ගන්නත් එක්ක අපේ පළවෙනි ගීතයට යොමු වෙලා බුද්ධික අපි මේ කතා බහ කරගෙන යමු.

0: ඉතින්න දාබර නන්දා මාලනිය ඇයි නිහඬයි? නමුත් තවමත් ඇගේ හඬ නිහඬ නැහැ. තවමත් ඇය පතරයි. ඉතින් ඒකත් මතක් කරන ගමන්ම අපි යොමුවම අපේ කතාබහේ මීළඟ කොටසට. ඉතින් තනුජා ප්‍රොෆෙෂනල් ඉංජිනිය ඔෆ් ද ඉයර් ප්‍රොෆෙෂනල් ඉංජිනිය ඔෆ් ද ඉයර් ක්වීන්ස්ලන්ඩ් 2026 වැඩසටහන පැවැත් වෙනවා 16 වෙනිදා සැප්තැම්බර් ඉංජිනිස් ඔස්ට්‍රේලිය ඔඩිටෝරියම් එකේදී පැවැත් වෙන්නේ. ඉතින් අපිට කියන්න මේ වැඩසටහන එකක් තමයි මේ වැඩසටහනේ ක්වීන්ස්ලන්තේ වැඩ කරන ඉංජිනේරුවන්ට බෙහෙවින්ම වැදගත් වෙන වැඩසටහනක්. ඒ වගේම තමයි මෙය ඉංජිනේරුවන් විදිහට නැත්නම් වෘත්තිකයන් විදිහට ඔස්ට්‍රේලියාවේ අපේ ශ්‍රී ලාංකිකයන් ඇවිල්ලා කරන කර්තව්‍ය පිළිබඳ මං හිතන්නේ අපි දෙන සහතිකයක්. ඒද අපි මේ ගැන කතා කරත් තනජ?
1: ඔව් දුෂාන්, ඒක ඇත්තටම අපි දෙන සහතිකයක්, බොහොම වැදගත් සහතිකයක්. ද මුලින්ම කියන්න ඕනේ ISL ක්වීන්ස්ලන්ඩ් චැප්ට එක තමයි මම දන්න විදිහට පළවෙනි ප්‍රොෆෙෂනල් චැප්ට එක ක්වීන්ස්ලන්ඩ් වල අපි පටන් ගත්ත. දැන් මේ වැඩසටහන ගැන කියනවා නම් එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් ඉංජිනියර් ඔෆ් ද ඉයර් කියන ඒක ගැන කියනවා නම් මේකට ඕනම කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම ඉංජිනියර් කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. එයා ලංකාවේ කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඕනෙම රටක ඕනෙම කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. සුදුසුකම් තමයි එයා ප්‍රැක්ටිසින් ඉංජිනියර් කෙනෙක් වෙන්න ඕනේ. එයා එක්කෝ ක්වීන්ස්ලන්ඩ් වල ජීවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ක්වීන්ස්ලන්ඩ් වල ප්‍රැක්ටිස් කරන්න ඕනේ.
0: මේ සම්බන්ධයෙන් කියන්නේ ප්‍රොෆෙෂනල් ඉංජිනියර් ඔෆ් ද ඉයර් තරගයටත් ඒ වගේම තමයි ඉනොවේටිව් ඉංජිනියර් ඔෆ් ද ඉයර් තරගයටත් අපි කලින් දැකලා තියෙනවා. බොහොමයක් ලංකාවේ නොවන.
1: ලංකාවේ නොවන
0: කට්ටියත් එකතු වෙලා තියෙනවා.
1: එකතු වෙලා තියෙනවා. ඇත්තටම කියනවා නම් ගිය අවුරුද්දේ ඉනොවේටිව් ඉංජිනියර් ඔෆ් ද ඉයර් තරගයේ දිනුවෙත් ලංකාවේ කෙනෙක් නෙමෙයි, අපේ ISL එකෙන් කරපු එක. ඉතින් ඒක බොහොම සතුටුයි වෙන අයත් මේකට සම්බන්ධ වෙන එක ගැන. ඉතින් දැන් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ගැන කියනවා නම් අපේ දැන් මේ ප්‍රොෆෙෂනල් ඉංජිනියර් ඔෆ් ද ඉයර් එකට අපේ සිලෙක්ෂන් ක්‍රයිටීරියා එකක් තියෙනවා. දැන් අපි ඇඩ්වර්ටයිස් කළාට පස්සේ අපේ ඉංජිනියර්ස්ලා, ඒ කියන්නේ හොඳට මෙහි වැඩ කරන ඉංජිනියර්ස්ලා ගොඩක් යාලා ඇප්ලයි කරලා තිබුණා. සිලෙක්ෂන් ක්‍රයිටීරියා ගැන මම පොඩි විස්තරයක් කරන්නම්. දැන් ඒකේ මුලින්ම එක තමයි ප්‍රොෆෙෂනල් ඇකම්ප්ලිෂ්මන්ට්. ඒ කියන්නේ ඔයාලා මොනවද කරන වැඩ, ඊට පස්සේ මොනවද කන්ට්‍රිබියුට් කරලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවට සහ වෙන රටවලට, තමන්ගේ ඒරියා එකට වර්ක් වයිස් මොනවද කන්ට්‍රිබියුට් කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට ඒවා එක්ස්ප්ලේන් කරන්න පුළුවන්. ඊළඟට ලීඩර්ෂිප් ඇන්ඩ් කලබරේෂන්ස්. මොකද ඒක ගොඩක් වැදගත් දෙයක්. මොකද අපි දන්නවා සමහර අය ඉන්නවා තියරිටිකලි ගොඩාක් හයි, නමුත් ලීඩර්ෂිප් ලීඩර්ෂිප් ඇන්ඩ් කලබරේෂන් පැත්තෙන් එච්චරම නැහැ. එතකොට දැන් ඒ දේවල් තියෙන කෙනෙකුට කියන්න පුළුවන්, හරි මම මෙහෙම අනිත් අයව ලීඩ් කරනවා, මේ ටීම් එක වැඩ කරලා තියෙනවා, වෙනස් වෙනස් ටීම් එකත් වැඩ කරලා තියෙනවා, ඒ වගේ දේවල් එයාලට කියන්න පුළුවන්. ඊළඟට ඉම්පැක්ට් ඇන්ඩ් සස්ටේනබිලිටි. එතකොට අපි දන්නවා සස්ටේනබිලිටි කිව්වහම සමාජය, පරිසරය, ඉකොනොමි කියන ඒ හැමදේම ගැන හිතලා වැඩ කරන්න ඕනේ. ඉතින් ඉංජිනියර්ස්ලාට විශේෂයෙන් මේ තුනම ගැන හිතන්න ඕනේ වැඩ කරද්දී. ඊට පස්සේ ඉනොවේෂන් ඇන්ඩ් ක්‍රියේටිවිටි. දැන් මේකත් බොහොම වැදගත් දෙයක්. මොකද අපි ස්ට්‍රක්චර් එකක් හදනකොට හරි වෙන මොකක් හරි එකක් කරනකොට හරි අපි ගොඩක් ඉනොවේටිව් පැත්ත තියෙන්න ඕනේ. ඒකට සංකීර්ණ ප්‍රශ්නයක් ආවහම කොහොමද ඒක විසඳන්නේ කියන එක ඉංජිනේර්ස්ලාට බොහොම වැදගත් දෙයක්. අපි මේකත් ඇතුළත් කරලා තියෙනවා.
0: මම හිතන්නේ ඔස්ට්‍රේලියාවේ මේ වන විට අපේ ස්ටෑන්ඩඩ්ස් සහ NCC එක ගත්තොත්, ඒ කියන්නේ බිල්ඩින් කෝඩ් එක ගත්තොත්, මම හිතන්නේ සස්ටේනබිලිටි සම්බන්ධ කාරණාවලදී සහ ඉනොවේෂන් පිළිබඳව කාරණාවලදී බොහොම හයි ස්ටෑන්ඩඩ් එකක් මේන්ටේන් කරනවා.
1: ඒගොල්ලන් හයි ස්ටෑන්ඩ් එකක් මේ හැම ඒරියා එකකම, ඒ කියන්නේ ඉංජිනියරින්ගෙන් ගත්තාම හැම ඒරියා එකකම ඒගොල්ලන් ඒක මේන්ටේන් කරනවා. ඊට පස්සේ ප්‍රොෆෙෂනල් එතික්ස් ඇන්ඩ් ඉන්ටිග්‍රිටි. මේකත් බොහොම වැදගත් දෙයක්. මොකද කෝඩ් ඔෆ් එතික්ස් කියලා තියෙන ඉංජිනියර්ස්ලා මේක ෆලෝ කරන්න ඕනේ. අතර මම දන්න හැමෝම වගේ අපේ ලංකාවෙන් ආපු හැම ඉංජිනියර් කෙනෙක් වගේ මේක ෆලෝ කරනවා. ඒ වගේම තමන් කරන වැඩ, ඒ කියන්නේ ෆීල්ඩ් එකේ දැනුම හොඳම මට්ටමේ පවත්වගෙන යන්නත් ඕනේ මෙතෙන්දි. දැන් මේ ටික තමයි අපේ සිලෙක්ෂන් ක්‍රයිටීරියා එක. එතකොට අපිට ඇප්ලිකේෂන් එකක් ඉදිරිපත් කරන කෙනෙක් මේ ටික ඔක්කොම තමන් කොහොමද මේවා කරන්නේ කියන එක ඇතුළත් කරලා ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අපි කරන්නේ ඔය ඇප්ලිකේෂන් එක අපේ වෙනම ජජ් පැනල් එකක් ඉන්නවා. දැන් ඒ ජජ් පැනල් එකේ ඉන්ඩිපෙන්ඩන්ට් ජජ් පැනල් එකක්. ඒ කියන්නේ ISL එකට සම්බන්ධ නැති කට්ටිය තමයි අපි මේ ජජ් පැනල් එකට තෝරගත්තේ. ඒ වගේම ඒගොල්ලන් දැන් 5 දෙනෙක් හිටියා ජජ් පැනල් එකේ. 5 දෙනෙක් ඇත්තරම 3 දෙනෙක්ම ලාංකිකයෝ නෙමෙයි. ඒගොල්ලෝ වෙනත් රටවල් වලින් මෙහි ඇවිල්ලා වැඩ කරන කට්ටිය. ඒ වගේම අපි මේ ජජ් පැනල් එක තෝරගන්නකොට අපි හිතපු දෙයක් තමයි මොකක් හරි එක ඒරියා එකකින් නැතුව එක එක ඒරියාස් වලින් අපි ඒගොල්ලන්ව තෝරගත්තා. ඒ කියන්නේ IT පැත්තෙන්, ස්ට්‍රක්චරල් පැත්තෙන්, ඊට පස්සේ වෝටර් පැත්තෙන්, තව මැනේජ්මන්ට් පැත්තෙන්, ඒ වගේ අපේ ජජ් පැනල් එකේ ඉලෙක්ට්‍රිසිටි පැත්තෙන්, ඒ වගේ අපේ ජජ් පැනල් එකේ ගොඩක් අර හැම පැත්තටම විහිදලා ඉන්න කට්ටියක් තමයි අපි ජජ් පැනල් එකට.
0: ඇත්තටම කියන්නේ අදහස් කරන්නේ එක එක ඉංජිනේරින් ඩිසිප්ලින්ස්.
1: ඔව්, එක එක ඉංජිනේරින් ඩිසිප්ලින්ස්. ඇත්තටම දැන් මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට ඉංජිනේරින් ඩිසිප්ලින් එක එහෙම ලොකුවට වැදගත් නැහැ ජජ් පැනල් එකත් එක්ක. මොකද මේ බොහොම කොමන් ටිකක් තමයි අපේ සිලෙක්ෂන් ක්‍රයිටීරියා එකේ තිබුණේ ඕනෑම කෙනෙකුට තේරෙන විදිහට. මොකද තියරිටිකල් ප්‍රශ්න මුකුත් අහන්නේ නැහැ නේකෙදි. එතකොට අර නමුත් අපි අර ඒ විදිහට සිලෙක්ට් කරගත්තා. එතකොට අර තව ගොඩක් හොඳට ඒගොල්ලන්ට ඒක මේ වැඩ කරන්න පුළුවන් නිසා. ඊළඟට මේ දැන් ජජ් පැනල් එකේට ඇප්ලිකේෂන් ටික දුන්නාම ඒගොල්ලෝ කළේ ඒගොල්ලෝ ඉන්ඩිවිජුවලි මාක් කළා හැමෝගේම ඇප්ලිකේෂන්ස්. මාක් කළා ඒගොල්ලෝ ලකුණු බලලා ඒගොල්ලෝ අපිට කිව්වා හරි අපි ෂෝට් ලිස්ට් කළා 5 දෙනෙක්ව. එතකොට ඒ 5 දෙනාව අපිට දුන්නාම අපි එයාලට ඊමේල් දාලා අපි ඔයාලව ෂෝට් ලිස්ට් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ දවසේ ඔයගොල්ලන් ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඕනේ, ඉන්ටර්වියු එකක් තියෙනවා ජජ් පැනල් එකත් එක්ක. එතන ජජ් පැනල් එක විතරයි. ඒක තිබුණේ ඉන්ජිනියර්ස් ඕස්ට්‍රේලියා මීටින් රූම් එකේමයි. එතකොට අපි ඉන්වොල් වුණා එතෙන්දි. ඊට පස්සේ ප්‍රසන්ටේෂන් එකෙන් පස්සේ ඒගොල්ලන් ඩිසයිඩ් කළා කවුද ෆස්ට් ප්ලේස්, කවුද සෙකන්ඩ් ප්ලේස් කියලා එයාලා අපිට ඉන්ෆෝම් කළා. දැන් හැබැයි තාම කවුරුත් දන්නේ නැහැ කවුද වින් කළේ කියන එක. ඒක දැනගන්න අපේ අවෝඩ් සෙරමනි එක තියෙනවා දුෂාන් කලින් කිව්වා වගේ සැප්තැම්බර් 16, ඒ කියන්නේ ලබන බදාදා හවස 5:00 ඉඳන් ඉංජිනියර්ස් ඕස්ට්‍රේලියා ඔඩිටෝරියම් එකේ. දැන් කවුරු හරි ලිපිනේ දන්නේ නැත්නම් මේක තියෙන්නේ ලෙවල් 9, 340 ඇඩිලේඩ් ස්ට්‍රීට් බ්‍රිස්බේන්. දැන් මම කියන්නේ මෙතෙන්ට හැමෝටම එන්න කියලා, හැම ඉංජිනේර කෙනෙකුට මම එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේක ෆ්‍රී ඉවෙන්ට් එකක්. අපි රිෆ්‍රෙෂ්මන්ට්ස් නුත් දෙනවා. කියන්නේ 5:00 ඉඳන් 6 වෙනකන් රිෆ්‍රෙෂ්මන්ට්, 6ට අපි පටන් ගන්නවා. මේකට ඊට පස්සේ ඔයගොල්ලන් ෆ්‍රී ඉවෙන්ට් එකක් ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම CPD අවර්ස් නුත් පැය 2ක් හම්බ වෙනවා මේකට ආවට පස්සේ. ඊළඟට අපේ කීනෝට් ස්පීකර් කෙනෙක් ඉන්නවා ස්ටීෆන් කියලා. එයා ප්‍රින්සිපල් ඉංජිනියර් කෙනෙක්. ඒ වගේම එයා තමයි ක්වීන්ස්ලන්ඩ් චෙයා ඉන්නේ නෑෂ් ඇසෝසියේෂන් එකේ. නෑෂ් කියන්නේ නැෂනල් ඇසෝසියේෂන් ඔෆ් ඕස්ට්‍රේලියා ස්ටීල් ෆ්‍රේම් හවුසින්. දැන් ඒකේ ක්වීන්ස්ලන්ඩ් චෙයා ඉන්නේ එයා. එතකොට එයා ඇවිල්ලා එයාගේ ස්පීච් එකකුත් කරනවා. ඊළඟට දැන් මම මේක ගැන කතා කරනවා. ඊට පස්සේ දැන් අපේ විනර්ට හම්බ වෙන බෙනිෆිට්ස් මොනවද කියලාත් කියන්න එපාය. දැන් කියන්නේ වින කියන්නේ ඇත්තටම ගොඩක් උඩට ගිය හොඳ ඉංජිනියර් කෙනෙක්නේ. එතකොට ඒගොල්ලන්ගේ අපි මේන්ලි බලාපොරොත්තු වෙන දේ තමයි එයාගේ නොලෙජ් එක කොහොමද අනිත් අයට ෂෙයා කරන්න කියන එක. දැන් මේ වගේ ඉවෙන්ට් එකකින් ඒක එයාට හම්බ වෙන බෙනිෆිට් එකක් වගේම අපි ඉන්න අනිත් ඉංජිනියර්ස්ලාටත් හම්බ වෙන බෙනිෆිට් එකක්. මොකද නොලෙජ් ෂෙයරින් කියන එක බොහොම වැදගත් දෙයක් ඉංජිනියරින් වලදී. නෝමලි අපිට වෙන්නේ අපි වැඩ කරන කම්පැනි එකේ අපිට නොලෙජ් ෂෙයා කරන්න පුළුවන්. නමුත් අවුට්සයිඩ් ගිහිල්ලා අනිත් ඉංජිනියර්ස්ලාට කොහොමද අපේ දැනුම දෙන්නේ කියන එක ගොඩක් වෙලාවට දැන් අපිට ගිහිල්ලා ඉංජිනියර්ස් ඕස්ට්‍රේලියා කත්තේ කතා කරලා CPD කරන්න ටිකක් අමාරුනේ අපි තනියෙන් ගියොත්. නමුත් මේ වගේ වැඩසටහනක් කරහා දොරවිනව අපිට ඉංජිනියර්ස් ඕස්ට්‍රේලියාකට ඉන්ට්‍රොඩියුස් කරලා අපිට ජොයින් CPD තියලා එතකොට එයාගේ නොලෙජ් එක අනිත් අයටත් අපිට ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම කන්ෆරන්ස් වලට යන්න පුළුවන්, තව CPD ඉවෙන්ට්ස් කරන්න පුළුවන්. ඒ වගේම එයාට හොඳ රෙකග්නිෂන් එකකුත් හම්බ වෙනවා. දැන් ඔය ටික තමයි මට ඇත්තටම කියන්න තියෙන්නේ. ඊළඟට මම හැමෝටම ආරාධනා කරනවා ඉතින් ලබන බදාදා අපිත් එකතු වෙන්න කියලා.
0: අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ක්වීන්ස්ලන්තේ අපේ තාබර ශ්‍රී ලංකිකයන්ගේ වැඩ කටයුතු කොහොමද ඔවුන් එක්සලන්ස් එක ඇචීව් කරලා තියෙන්නේ කියන එක බලාගන්න එන්න කියලා ආරාධනා කරනවා අපේ තාබර ශ්‍රාවකයන්ටත්. ඉතින් මං හිතන්නේ මේ වැඩසටහන ගැන කිව්වාට පස්සේ ඇත්තටම තනෝජ මට හිතනවා ISL ක්වීන්ස්ලන්ඩ් චැප්ටර් එකෙන් විශාල වැඩ කොටසක් වෙනවා. මේක එක වැඩසටහනක් පමණයි. අපි කතා කරමු එකක් තමයි අපි මේ ප්‍රත්‍යන්ත දේශයක ඉන්නකොට අපිට හැම වෙලාවෙම දැනෙන දෙයක් තමයි අපේ මාතෘභූමිය, අපේ ලංකාව. මේ දේවල් එක්ක අපි මෙහි ඇවිල්ලා වැඩ කරනවා, අපි මෙහි දේවල් ගැන ඉගෙන ගන්නවා. අපි ලංකාවෙන් ගත්ත දැනුමෙන් තමයි හැබැයි අපේ ආරම්භය තියෙන්නේ. ඉතින් මේ දේවල් එක්ක අපි මොනවද නැවතත් ලංකාවට ලබා දෙන්නේ? අපි ISL ක්වීන්ස්ලන්ඩ් චැප්ටර් එක විදිහට ලංකාවත් එක්ක වැඩ කරන්නේ කොහොමද, මොන වගේ වැඩසටහන්ද තියෙන්නේ කියන එක ගැන මං හිතන්නේ අපේ එහෙම වැඩසටහන් තියෙන එක මම දන්න හින්දායි මම අහන්නේ. මොනවද ඒ වැඩසටහන කියලා අපි ජයන්ත කතා කළොත්.
2: ඔව් දුෂාන්, ඇත්තටම කාලෝචිත ප්‍රශ්නයක්. ඉතින් අපි සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් අධ්‍යාපනය ලබලා ආපු කට්ටිය. එතකොට අපිට දැනන දෙයක් තමයි හැමතිස්සෙම අපිට ලංකාවට යම් දෙයක් කළ යුතුයි කියලා. මෙතෙන්දී මට ඉතාමත් සානම්බරයෙන් කියන්න පුළුවන් ක්වීන්ස්ලන්ඩ් චැප්ටර් එක මේ ශාඛාව නායකත්වය අරගෙන ඕස්ට්‍රේලියාවේ තියෙන අනිත් චැප්ටර්ස් තුනත් එක එකතු වෙලා, ඒ කියන්නේ වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා කියන චැප්ටර්ස් තුනත් එක එකතු වෙලා අපි පටන් ගත්ත රීබිල්ඩ් ශ්‍රී ලංකා කියන ප්‍රෝග්‍රෑම් එක. ඒ ප්‍රෝග්‍රෑම් එකේ අය ප්‍රොජෙක්ට්ස් හතරක් අපි සිලෙක් කරා. පළවෙනි ප්‍රොජෙක්ට් එක තමයි රෝඩ් සේෆ්ටි. බුද්ධික දුෂාන් අද ලංකාවේ 8 දෙනෙක් හැමදාම පාරේ මැරෙනවා. ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයක්. ඉතින් අපි හිතුවා අපි මේකට අපි මොකද කරන්න ඕන කියලා. ඉතින් මේ සම්බන්ධ අපි කතා කළා. අපි නිව් සවුත් වේල්ස් චැප්ටර් එකට ඒක බාර දීලා දැන් ඒ කට්ටිය වර්කින් ගෲප් එකක් හදලා මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න රෝඩ් සේෆ්ටි සම්බන්ධ සියලුම විශේෂඥ ඉංජිනේරුවන් සහ ඒ වගේම ඇකඩමික්ස්ලා ඔක්කොම එකතු කරලා අපි ලංකාවත් එක්ක එකතු වෙලා ආර්.ඩී. එකත් එක්ක එකතු වෙලා අපි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න දැන් කටයුතු කරගෙන යනවා.
3: ඔව් දැන් ඔය කතාව අහනකොට ජයන්ත මේ අපි හැමදාම අපේ සමාජ මාධ්‍ය දකිනවා බොහොම බිහිසුණු ආකාරයේ සහ බොහොම අපි කියන්නේ මේ අපරීක්ෂාකාරී රිය පැදවීම් නිසා වළක්වා ගත හැකි අනතුරු තමයි ගොඩක් වෙලාවට අපේ සිද්ධ වෙන්නේ.
2: ඔව්.
3: දැන් මේ කාරණේදී ගොඩක් වෙලාවට කියන්නේ මේ අපේ වගේ දියුණු වෙමින් පවතින රටවල් වල තියෙන මොකද්ද වාහන තදබදය සහ ජනගහනයේ ඝනත්වය ඒකත් එක්කම ගත්තහම පාරවල් වල තියෙන පහසුකම් සහ ප්‍රමාණයේ සීමාවන් තමයි මේ අනතුරු වලට ප්‍රධාන සාධකයේ කියලා. දැන් මේ කියන දේවල් ගත්තහම කොහොමද දකින්නේ මේ තියෙන සීමාවන්, එහෙම නැත්නම් බාධක විදිහට අපි දැක්කොත් එහෙම කොහොමද අපි මේක ඉම්ප්‍රූව් කරන්න පුළුවන් වෙන්නේ අපේ වගේ රටක?
2: සාමාන්‍යයෙන් රෝඩ් සේෆ්ටි, මාර්ග ආරක්ෂාව කියන එක මුළු ලෝකෙම පිළිගත්ත එක ෆ්‍රේම්වර්ක් එකක් තියෙන. කොහොමද මේක හෑන්ඩල් කරන්න ඕන කියලා. ඒකට අපි කියන්නේ 3E ෆ්‍රේම්වර්ක් කියලා. ඉන්ජිනියරින්, එඩුකේෂන් ඇන් එන්ෆෝස්මන්ට්. ඒතර මේ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ තමයි අපි වැඩ කරන්න ඕන. දැන් උදාහරණයක් ඇටේ ලංකාවේ අපි ෆ්‍රීවේස් පටන් ගත්තා. මම දන්නේ නැහැ අපි එකම වීඩියෝ එකක්වත් ප්‍රධාන මාධ්‍යක ගියා කියලා මිනිස්සුන්ට තේරුම් කරවන්න මෙන්න මෙහෙමයි ප්‍රීවේ වල යන්න ඕන කියන එක. ගොඩක් අය ට්‍රිප් එකක් ගිහිල්ලා එනවා, සමහරට මත්පැන් පානය කරලා එනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට ගොඩක් ටයර්ඩ් වෙනතර ඒගොල්ලෝ ඇක්සිඩෙන්ට් වෙනවා. ඒ නිසා අපි ඒ ප්‍රොජෙක්ට් එක අපි දැන් කරගෙන යනවා. දෙවෙනි ප්‍රොජෙක්ට් එක තමයි බුද්ධික දුෂාන් අපි පටන් ගත්ත ෆ්ලඩ් මොඩලින් ප්‍රොජෙක්ට් එක. දිත්වා අත්‍තරම සයික්ලෝන් එක අපේ ෆ්ලඩ් එකෙන් පස්සේ අපිට හිතුණා ලංකාවේ ඒ ෆ්ලඩ් මොඩලින් සම්බන්ධව ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකට අවශ්‍ය තාක්ෂණය දෙන්න ඕන කියලා. අපි සන්තෝෂයි කියන්නේ අපේ ජයනාත් පෙර අපේ කුන්සන්ත ශාඛාවෙන් සභාපතිතුමා තමයි මේ ප්‍රොජෙක්ට් එක ලීඩ් කරන්නේ ක්වීන්සන් චැප්ටර් එකේ. තුන්වෙනි ප්‍රොජෙක්ට් එක තමයි අපි ඒක පටන් ගත්ත එක තමයි ලෑන්ඩ්ස්ලයිඩ්ස් මිටිගේෂන් ඇන් ස්ලෝප් ස්ටෙබිලිටි. දන්නවනේ පහුගිය කාලේ ගොඩාක් කඳුකරේ මිනිස්සු ගෙවල් ඇත්තටම මේ නාය ගිහිල්ලා ගොඩාක් කලබල කරදරයට පත් වුණා. අපි ඒක බාර දුන්නා වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවට. දැන් ඒගොල්ලා NBRI කියන ආයතනයත් එක්ක, National Building Research Institute කියන ආයතනයත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ දැන් මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යනවා. හතරවෙනි ප්‍රොජෙක්ට් එක තමයි අපි කරන්නේ අපි ලංකාවේ පෙරදෙනි විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයත්, ඒ වගේ මොරටු විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයත් එක්ක එකතු වෙලා අපි බලනවා ලංකාවෙන් බිහිවන ඉංජිනේරුවන් මේ නවීන තාක්ෂණය මේ ලෝකෙට මුහුණ දෙන්න පුළුවන් විදියට ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම්ස් කොහොමද අපි අප්ඩේට් කරන්න කියලා. පහුගිය දවස්වල අපි දීන්ස දෙන්නත් එක සාකච්ඡා කරා. අපි කියන්නේ යන්නේ කොහොමද උගන්වන්න ඕන කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඒ අයට මොකක් හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් අපි ඒ දැනුම සහ අපේ මේ මෙහෙන් ඉන්න ගොඩක් අය ගිහිල්ලා බුද්ධික නොමිලේ සේවය කරන්න. ඉතින් අපි එයාගේ මේ සේවයත් ලබා දෙන්න බලාපොරොත්තු. එතකොට මේ අපි මේ කරන වැඩපිළිවෙල ඇත්තටම මේ ඉතිහාස පළවෙනි වතාවට මේ වැඩේ වෙන්නේ. පළවෙනි වතාවට වෙන්නේ හැමදාම ගොඩක් අය ගිහිල්ලා අපි කතා බස් කරලා දේශන තියලා එනවා. ප්‍රායෝගිකව මීට කලින් කිසි දෙයක් වෙලා නැහැ. ඉතින් මේක තමයි පළවෙනි අවස්ථාව.
3: ඔව්. දුෂාන් මේක අහන් ඉන්නකොට මට හැඟිච්ච දේ තමයි අර කතාවක් තියෙනවානේ වැදූ මවටත් හැදුණු රටටත් කවදාවත් අපිට ණය ගෙවලා ඉවර කරන්න බෑ කියලා. ඉතින් අපි හැමෝගෙම හිතේ තියෙන එක පොඩි දුකක් තමයි හැමතිස්සෙම අපි අපේ රටට නිදහස් අධ්‍යාපනයෙන් අපි ඉගෙනගෙන ආවට පස්සේ අපි කොහොමද අපේ රටට ආපහු පෙරලාදයක් දෙන්නේ? වෙනත් රටක අපි ජීවත් වෙන්න රැකියා කරන්න මොනවා හරි හේතුවක් මත අපිට ඉන්න සිද්ධ වෙලා තියෙන නිසා. නමුත් මේ කතාව අහන් සිටියම ජයන්ත මට හිතෙනවා ඔබලා අති විශාල සේවාවක් අපේ රට වෙනුවෙන් පෙරලා ලබා දීමට විශාල මෙහෙවරක සිටිනවා කියලා. ඉතින් ඒක අපේ ඉංජිනේරු වන් පමණක් නෙවෙයි, මං හිතන්නේ අනෙකුත් ක්ෂේත්‍රවල සිටින අනෙක් වෘත්තිකයින්ටත් මේක හොඳ මඟ පෙන්වීමක් වෙනවා කියන එක තමයි දුෂාන් මට නම් හිතෙන්නේ.
2: ඔව් ඇත්තටම මේ මේ දුෂාන් මට තව දෙයක් එකතු කරන්න තියෙනවා මේ අවසාන වශයෙන් මේ දැන් අපි මේ මේ පහුගිය දිනවල විශේෂයෙන්ම ක්වීන්ස්ලන්ඩ් චක්කාව මුල් වෙලා ඕස්ට්‍රේලියාව ඉංජිනේරු ආයතනයත් ලංකාව ඉංජිනේරු ආයතනයත් එකතු වෙලා ඇග්‍රිමන්ට් එක සයින් කරා මියුචුවල් රෙකග්නිෂන් ඇග්‍රිමන්ට් එක ලංකාවේ කෙනෙක් ඉන්ටර්නැෂනල් ප්‍රොෆෙෂනල් කෙනෙක් ඉංජිනියර් කෙනෙක් වුණාට පස්සේ ඔටෝමැටිකලි මේ ඉන්ටර්නැෂනල් ප්‍රොෆෙෂනල් ඉංජිනියර් වෙන්න පුළුවන් ඉතින් අපි ඒ ඒ සම්බන්ධතාවයත් ඇති කරගත්තා
0: ඔව් අනිවාර්යෙන් කාලයත් ගිහිල්ලා තියෙනවා හැබැයි අපිට අසන්නන්ගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ජයන්ත මේක තනුජ ඔබටත් පිළිතුරු ලබා දෙන්න පුළුවන් වෙයි ඉතින් ඔවුනහන්නේ ඉංජිනේරුවෙක් විදිහට වෘත්තිකයෙක් විදිහට ඉංජිනේරු වෘත්තිකයෙක් විදිහට ලංකාවේ ඉඳලා කෙනෙක් මෙහෙට එනවා නම් සංක්‍රමණය වෙනවා නම් බ්‍රිස්බේන් වලට විශේෂයෙන්ම එයාගේ කරියර් එක එස්ටැබ්ලිෂ් කරගන්න නැත්නම් එයාගේ ජීවිකාව පටන් ගන්න ඉංජිනේරුවෙක් විදිහට වැඩ ආරම්භ කරන්න අපිට ඒ කියන්නේ ISL ක්වීන්ස්ලන්ඩ් චැප්ටර් එක විදිහට මොනවද දෙන්න පුළුවන් උදව් සහ මොනවද මේ වන විට තියෙන වැඩසටහන් ඒ සම්බන්ධව වැඩ කරන්න කියන කාරණාව
2: ඔව් දුෂාන් හොඳම ප්‍රශ්නයක් ඇත්තටම අපි තියෙන මෙන්ටෝරින් ප්‍රෝග්‍රෑම් එකක් ඒක අපි දැනට අපේ වෙබ්සයිට් එකේ අපි ඒක ඇඩ්වර්ටයිස් කරලා තියෙන්නේ ඉතින් අලුතෙන් එන අයට ගොඩක් අයට සම්බන්ධ වෙන්න පුළුවන් අපි ඒ අයට CV එකක් හදලා දෙන්න උදව් කරන්න පුළුවන් ඉන්ටර්වියුස් වලට උදව් කරන්න පුළුවන් දැන් නිතරම අපිට කෝල්ස් එනවා කොහොම හරි අඳුරන මාර්ගෙන් කොහොම හරි අපිව සම්බන්ධ කරගන්නවා ඉතින් අපි හැමෝම අපි කැමති මේ අලුතෙන් එන කට්ටියට මේ තමන්ගේ වෘත්තිය දියුණු කරගන්න විශේෂයෙන්ම රැකියාවක් හොයාගන්න එහෙම නැත්නම් උසස් අධ්‍යාපනය නම් අපි කැමති මේ උදව් කරන්න මේ තනුජට මොනවද ඇඩ් කරන්න තියෙන්නේ
1: මට කියන්න තියෙන දැන් අපේ මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නවා එතකොට දැන් අපි කවුරු හරි අලුතෙන් එනවා නම් යාගේ රෙසියුම් එකක් ගත්තාම අපිට අපේ ඉන්න අනිත් මෙම්බර්ස්ලාට ඒක යවන්න පුළුවන් කියන්නේ ISL ක්වීන්ස්ලන්ඩ් ඉන්න මෙම්බර්ස්ලා ඒගොල්ලන් දැන් ඒගොල්ලන්ගේ පොසිෂන් වල ඉන්නවා ඒගොල්ලන්ට එතකොට වේකන්සි තියෙනවා නම් මොනවා හරි එතකොට අර අලුතෙන් එන කට්ටියට අපි දැන් ගොඩක් ඉංජිනියර්ස්ලා ඉන්නවනේ එයාලට ඇරියාම ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ කම්පැනිස් වල මොනවාද තියෙන පොසිෂන්ස් කියලා හොයලා කියන්න ඉතින් ඒ විදිහට ජොබ්ස් හොයාගන්න ඔපචුනිටීස් ඉතින් හදාගන්න පුළුවන් ඇත්තටම.
3: ඔව් දුෂන් මං හිතන්නේ මේ මේක බොහොම අර අපි කියන ඉන්ෆෝමේටිව් සාකච්ඡාවක් බවට පත් වෙලා තියෙනවා මුන්ගේ මේ තියෙන ප්‍රධාන කාර්යයන් එක්ක. අපි ගොඩක් වෙලා කතා කරපු නිසා දුෂන් මං හිතන්නේ මේක තමයි හොඳම වෙලාව සින්දුවකට ගිහිල්ලා ඉන්න. අපි හින්දා සින්දුවකට ගිහිල්ලා අපේ පදාදා සඳල්ලේ ඉතිරි භාගයත් සමග එකතු වෙමු.

0: ඔව් ඉතින් අපේ කතාබහේ අවසානයට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් අපි අද කතාබහ කළේ ISL Queensland chapter එකකින් කරන්න සූදානම් වෙලා ඉන්න the professional engineer of the year Queensland 2026 වැඩසටහන සම්බන්ධව තමයි අපි කතා කරේ. ඉතින් ජයන්ත තනුජ අවසාන වශයෙන් ඔබට යමක් කියන්නට තියෙනවා නම් මේක තමයි අවස්ථාව.
1: දුෂාන් බුද්ධික, ඉතින් මම ISL Queensland ශාඛා වෙනුවෙන් අපේ අවංක ආදර ස්තුතිය ෆෝරිබි ආයතනයටත් ඔබ දෙපළටත් මම පුද කරන්න කැමතියි. ඉතින් මම මේ වෙලාවේ මේ බ්‍රිස්බේන් නගරයේ මේ වැඩසටහන අහගෙන ඉන්න සහ අහගන්න නැති ඉන්න අයට වුණත් මම මේ කියන්නේ ඔයගොල්ලෝ මාර්ගෙන් එයාට පණිවිඩය යවන්න පුළුවන් අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න. අපේ මෙම්බර්ෂිප් එක ගන්න. ඒ සඳහා ඔයගොල්ලන්ට අපිට අපේ වෙබ්සයිට් එක තියෙනවා, ඒ වගේම ෆේස්බුක් එක තියෙනවා, ලින්ක්ඩ්ඉන් තියෙනවා. ඒ වගේ මගේ නම ජයන්ත වික්‍රමතුංග, මගේ ෆෝන් නම්බර් එක 0402823066. ඕන වෙලාවක මගේ දුරකථනය ඔබ වෙනුවෙන් විවෘතයි. ඕන වෙලාවක අපිත් එක්ක කතා කරන්න. එක්කම තනූජ, ඔයාට මං හිතන්නේ තියෙනවා නේද අපේ කොහොමද මේ ඉවෙන්ට් එකට සම්බන්ධ වෙන ගැන කතා කරන්න.
2: ඔව් ජයන්ත, ඇත්තටම දැන් ලබන බදාදි ඉවෙන්ට් එක තියෙනවා. ඉතින් මේ මම හැමෝටම ආරාධනා කරනවා එකට රෙජිස්ටර් වෙන්න කියලා. එකට රෙජිස්ටර් වෙන්න ඔයාලා ISL එකේවත් ඉන්ජිනියර්ස් ඕස්ට්‍රේලියාවත් මෙම්බර්ෂිප් එක තියෙන්න ඕනේ නැහැ. මේ ඉවෙන්ට් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ කෙනෙකුට රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට ඔයාලා ෆේස්බුක් ඉන්නවා නම් ෆේස්බුක් එකේ අපිව හොයාගන්න පුළුවන් ISL Queensland chapter කියලා සර්ච් කළාම එතන ගියාම මේකේ තියෙනවා රෙජිස්ටර් වෙන්න කොහොමද කියලා ලින්ක් එකයි ඔක්කොම විස්තර තියෙනවා. ඉතින් රෙජිස්ටර් වෙලා ලබන බදාදාට එන්න කියලා තමයි මට ආරාධනා කරන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.
0: බෙහෙවින්ම ස්තුතියි තනුජ. ඒ වගේම ජයන්ත, බෙහෙවින්ම ස්තුතියි ඔබටත්. අපි බොහොම හරවත් නැනවත් ඒ වගේම සුන්දර කතා බහක නියැලුණා. ඒ වගේම තමයි හරවත් නැනවත් ඒ වගේම සුන්දර කතා බහක නියැලුණා. ඒ වගේම තමයි

ඉතින් බුද්ධික අපේ වෘත්තීය සංගමයක් ගැන කතා කරලා ඉවරනාට පස්සේ අපි මේ කතා කරන්න උත්සාහ කරන්නේ මේ වෘත්තීයත්වයත් එක්කම නැත්තම් අපි කිව්වොත් එහෙම මේ වන විට අපි බොහොම තරඟකාරී ලෝකයකින් ජීවත් වෙන්නේ මේ තරඟකාරීත්වයත් එක්ක මේක මං කියන්නේ වෘත්තිකයන්ටම නෙමෙයි සියලුම දෙනාට බලපාන ප්‍රශ්නයක් ඉතින් අපි මොකක්ද මේ කාරණාව කියලා හිතන කියන්නේ කියලාම කතා කරොත් එහෙම ඕස්ට්‍රේලියාවේ ඒ කියන්නේ ආර් යූ ඕකේ දිනය යෙදිලා තියෙන බුද්ධික හෙට දිනයට ඒ කියන්නේ සැප්තැම්බර් 10 වෙනිදා 2026 ආර් යූ ඕකේ

0: දිනේ විදිහට නම් කරලා තියෙනවා. ඉතින් මේ ආයෝකේ කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට සමහර වෙලාවට විඳින මානසික පීඩාවල් ඒ වගේම ශාරීරික පීඩාවල් පවා වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපි මේ තරඟකාරී ලෝකයේ ඇතුලේ එය තමන්ගේ අඩුපාඩුවක් විදිහට නැත්නම් පසුබෑමක් විදිහට දකින කාරණාව හින්දම මේ දේවල් සංගවන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට මේවා එක දිගට එකතු වෙලා බොහොම දරුණු තීරණ ගන්න තැනට සමහර මිනිසුන් පත් වෙලා තියෙනවා. ඉතින් ආයු ඕකේ කියලා අහන බොහොම පොඩි ප්‍රශ්නකින්, ඔබ හොඳින්ද කියලා අහන බොහොම පොඩි ප්‍රශ්නකින්, එක කතා බහකින්, එක කෝපි එකක් ගන්න ගමන් කරන සංවාදකින් සමහර වෙලාවට ජීවිතය පිළිබඳ බොහොම දැඩි තීරණයක් ගන්න ඉන්න පුද්ගලයෙක්ගේ මානසිකත්වය වෙනස් වෙන්න පුළුවන්.
1: අනිවාර්යෙන්ම දුෂාන්, අපි අහලා තියෙනවා, අපි දැකලා තියෙනවා සමහරක් වෙලාවට අපේ මේ කාර්යබහුල ජීවිතය නිසා අපිට මිස් වෙච්ච එක කෝල් එකකින් අපිට ඒ ඇමතුම දුන්න කෙනා ජීවිතේ කවදාවත් ආපහු මුණ ගැහෙන්නේ නැති අවස්ථාවන් වලට පත් වෙච්ච අවස්ථාවන් අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාව පමණක් නෙමෙයි බටහිර ලෝකයේ සියලුම රටවල් වල තියෙන ප්‍රධානම දේ තමයි අපි අර ධනවාදයත් එක්ක පැවතීගෙන යන රාමුව තුළ හැමදෙනාම අර ඉන්ඩිවිජුවලිසම් කියන එකනේ වැඩිපුරම පවතින්නේ. එතකොට මේකත් එක්ක තමන්ට තමන්ගේ දේවල් කතා කරන්න, එහෙම නැත්නම් අර ඔබ කිව්වා වගේ දුෂාන් විවිධාකාර වෙනත් හේතුන් මත ඒවා එළියට දාන්න මිනිස්සු පසුබට වෙනවා. නමුත් අර ඒක පුපුරා යන ඒ අවස්ථාව වෙනකොට ඒක එක කෝපි කෝප්පකින්, එහෙම නැත්නම් එක විනාඩි 10ක කතා බහකින් ඒ සියල්ල වෙනස් වෙන්න පුළුවන් කමක් තියනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසාම තමයි අපිට ජාත්‍යන්තර වශයෙන් ආයුඕකේ දවසක් වෙන් කරගන්නට සිදු වෙලා තියෙන්නේ. හැබැයි මං හිතන්නේ මේක එක දවසකට සීමා විය යුතු දෙයක් නෙමෙයි තුෂාන්. මොකද රැකියා කරන තැන ගත්තොත් එහෙම අපි රැකියා කරන තැන්වල අපිට සිය දහස් ගණන් කට්ටිය ඉන්නවා. අපේ ගෲප් වල 10-15 දෙනා ඉන්නවා. හැබැයි ඒ වුණාට ඒ සියලු දෙනා අතරේ උදේ 8 ඉඳන් 4 වෙනකන් අපි කොච්චර එකට හිටියත් අපිට තනිකමක් දැනෙනවා. අපිට කවුරුත් නැහැ වගේ එකක් දැනෙනවා. ඒ හින්දා රැකියා කරන ස්ථානවල අපි දැකලා තියෙනවා මිනිස්සු රැකියාවෙන් අස් වෙනවා. මොකක්වත් හේතුවක් නැහැ. මොකද ඔහු ඉන්ක්ලූෂන් කියන එක දැනෙන්නේ නැහැ. ඔහු මේකේ ටීම් එකේ පාට් එකක් කියන එක දැනෙන්නේ නැහැ. එතකොට දැන් මේවා මේ විදිහට ප්‍රශ්න බවට පත් වෙලා තියෙන නිසාම තමයි මිනිස්සෙක් එක්ක හිනා වෙලා පොඩ්ඩක් කතා කරලා වා කොහොමද, වා හොඳින්ද, මොකද වෙන්නේ කියන ඒ සරල කතා බහ මිනිස්සුගේ ජීවිතේ විශාල විදිහට වෙනස් කරන්න පුළුවන් වෙනවා.
2: ඔව් ඇත්තටම බුද්ධික, ඉතින් මටත් කැමතියි මේ වෙලාවේ මේ සාකච්ඡාවට සහභාගී වෙන්න. ඉතින් ඇත්තටම මම හිතන්නේ ගොඩක් වෙලාවට දුෂාන් අපි ලංකාවේ ඉන්නකොට නම් අපි ආච්චි ඉන්නවා, සීයා ඉන්නවා, මාම ඉන්නවා, නැන්ද ඉන්නවා, උදේ යනකොට කොහොමද කියලා පුතේ අහනවා, හවසට එනකොට කොහොමද දවස් කියලා අහනවා. මෙවැනි කලබලකාරී පරිසරයක ජීවත් වෙන අපිට ගොඩක් වෙලාවට අපිට ඒ පහසුව නැහැ. ඉතින් ඒ නිසාම ආයු ඕකේ කියන එක ඇහිම තුලින් අපි තව කෙනෙකුට ආරාධනා කරනවා එයාගේ සැඟ වෙලා තියෙන පීඩනය අපිත් එක්ක බෙදා ගන්න. සමහර විට හැම එක්කෙනාටම ආයු ඕකේ කියලා හවම් උත්තරයක් නොදෙන්න පුළුවන්. නමුත් අපි නොදුන්නත් මං හිතන අපේ යුතුකම හැමදාම ආයෝකේද කියලා අහන එක. මට මතකයි ඇත්තටම බුද්ධික ඉස්සර අපි රැස්වීම් පටන් ගන්නකොට තියෙනවා චෙක් ඉන් ඇන් චෙක් අවුට් කියලා දෙයක්. මේ චෙක් ඉන් කියන එකේදී කරන්නේ හැමෝගෙම මේ මේසේ වටේ ඉන්න එකකින් අහන කොහොමද කියලා. අපි තුම සමහර එක්කෙනෙක් එදා උදේ රැස්වීමට එන්නේ උදාහරණයක් හිතන්නකෝ පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයෙක් ලෙඩා වෙලා ඉන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මෙයාගේ මානසික තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් කියලා. එතකොට අර රැස්වීමෙන් අනිත් අයගේ පොඩි අනුකම්පාවක් යොමු වෙනවා මේ පුද්ගලයාට. අපි පොඩි ටෆ් ටයිම් එකක් මෙයාට නොදී ඉඳිමු කියන එක. එතනින් අදහස් කරන්නේ එයාගේ රාජකාරිය බැහැර කිරීමක් නෙමෙයි, සානුකම්පිතව එයාගේ තත්ත්වය තීව්‍රව ගැනීම. ඒ එක්කම චෙක් අවුට් කියලා එකක් අපි කරනවා. එතකොට බලන්නේ කොහොමද මේ මීටින් එක උනේ, කාටත් මොනවාරි ප්‍රශ්නයක් වුණාද නැද්ද කියන්නේ. ඉතින් ඇත්තටම අර ආයු ඕකේ කියන එක දිනපතා කරන විදිහක් තමයි මේ චෙක්ඉන් චෙක්අවුට් කියන එක මට හිතෙන්නේ දුෂා.
0: ඔජන්ත මං හිතන්නේ ඔබ කියපු කාරණාව හරියටම හරි. ඒ වගේම තමයි ඔබ කියපු කාරණාවක් එක්ක මගේ මනස දිව ගියා එතනට. මොකද අපි අද දවස් පුරා කතා කරේ මේ වෘත්තිකයන් ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට ඒම සම්බන්ධවයි කාරණා. ඒ වගේම තමයි ඔබ කතා කරා දැන් ලංකාවේ ඉඳින් අපිට අපේ පවුල නැත්නම් අපේ විස්තීරණ පවුල අපේ වටේ ඉන්නවා. ඒ වගේම තමයි බොහොම වෙලාවට දැන් ඔබ කතා කරපු ඔය ආච්චි අම්මා සම්බන්ධ කාරණාව නැන්දල මාමල සම්බන්ධ කාරණාවේදී අර බොහොම පොඩි වෙනසවල් අඳුරගන්න පුළුවන් අපිව කියවගන්න පුළුවන් මිනිස්සු ගොඩක් අපි වැඩි හිටියා. හැබැයි මෙහෙම ප්‍රත්‍යන්ත දේශයකට ආවට පස්සේ මං හිතන්නේ මේ ආයුඕකේ වගේ සංකල්ප බිහි වෙන්නත් මූලික කාරණාව ඒක. ඔස්ට්‍රේලියාව මේ මල්ටි කල්චරල් රටක් වීම කියන කාරණාව ඇතුළෙම එකිනෙකාගේ සංස්කෘතීන් වෙනස්. සමහරු තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක් තමන්ට තියෙන මානසික වේවා ශාරීරික වේවා ප්‍රශ්නයක් එළියට දාන විදිහ වෙනස්. ඔවුන් මේ ප්‍රශ්න ගැන කතා කරන කෙනා වෙනස්. මේක එක් එක් සංස්කෘතීන් වලට වගේම එක් එක් සමාජ කොටාෂ වලටත් වෙනස් වෙනවා. ඉතින් හැමෝටම පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ සංකල්පයක් බිහිවීම මං හිතන්නේ අතිශයින්ම වැදගත් මේ කාලයත් එක්ක කල්පනා කරනකොට. ඉතින් ආයුඕකේ ඒ වගේම තමයි බුද්ධික ඔබ කියපු කාරණාවත් එක්ක මම මේ ඒකට මේකතු කරන්නේ ආයුඕකේ 2026 තීම් එකත් ඔබ කියපු කාරණාවම තමයි. ආයුඕකේ එනිඩේ කියන එක තමයි මේ පාර තීම් එක. මොකද හැම දවසක්ම අපි ජීවත් වෙන දවසක්. ඒ ජීවත් වෙන දවස ඇතුලේ අපිට පේන ඕනම කෙනෙක්ගේ පුංචි වෙනසකට අපේ හදවතේ තියෙන හියුමිලිටි එක වඩව ගන්න පුළුවන් අවස්ථාවක් මේක. ඉතින් ආයුඕකේ වෙබ් අඩවිය ඔබට සඳහන් කරන මේ ආයුඕකේ කියන කන්වර්සේෂන් එක ඇති කරගන්න ඔවුන් ස්ටෙප්ස් හතරක් ඩිෆයින් කරලා තියෙනවා. පළවෙනි දේ තමයි ආයුඕකේ කියලා අහන එක. ඊට පස්සේ ඒ ප්‍රශ්නයට අනික් පාර්ශ්වයෙන් ලැබෙන පිළිතුරට සවන් දෙන එක. ඒ වගේම තමයි ඒ සවන් දීම ඇතුළේ ඔබට තේරෙනවා නම් අනිත් පුද්ගලයාට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නැත්නම් සිත්තවුලකින් ඉන්නේ හෝ නැත්නම් ඔහුට උදව් අවශ්‍යයි කියන එක ඔහු උදව් ගන්න ඔහු හෝ ඇය උදව් ගන්න තැනට එන්කරේජ් කරන එක උනන්දු කරන එක. ඊට පස්සේ ඔබට හම්බෙන පුංචි වෙලාවක් වෙන් කරලා තවත් කෙනෙක් වෙනුවෙන් තමන්ගේ හදවතේ ඒ දැල්වෙන ඔවුන් වෙනුවෙන් දැන් එකතු වෙන අනුකම්පාව වේවා එහෙම නැත්නම් ඔවුන් වෙනුවෙන් ඇති හිතවත්කම් වේවා මේ හදවතේ මේ දේ දැල්වගෙන චෙක් ඉන් කරන එක. ඒ කියන්නේ ඔවුන් හොඳින්ද කියලා නැවත නැවතත් සොයා බලන එක. මේ කාරණාව තමයි ස්ටෙප්ස් හතරක් විදිහට කියන්නේ. ඒ වගේම තමයි 13/11/14 කියන ලයිෆ් ලයින් එක දීලා තියෙන ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙකුට තමන්ගේ හිතට මේ විදිහේ ප්‍රශ්නයක් ඇති වෙලා නම් නැත්තම් තමන් වැටිලා වගේ දැනෙනවා නම් නැත්තම් තමන්ට හිටිය ඇති කියලා හිතනවා නම් මේ දේවල් සම්බන්ධව කතා කරන්න 13/11/14 කියන හොට්ලයින් එක දුරකථන අංකය තියෙනවා. ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාවේ සුයිසයිඩ් කෝල් බැක් සර්විස් එකක් තියෙනවා 13.2/659.467. ඒ වගේම තමයි මේ ආයුඕකේ කියන අපි කියමු සමාජය කියලා නැත්තම් ආයතනික ව්‍යුහය ඇතුලේ තමන්ට කාට හරි කතා කරන්න ඕන නම් 000 කතා කරලා ආයුඕකේ කියන සර්විස් එක ලබා ගන්නත් පුළුවන්. ඉතින් මං හිතන්නේ මෙහෙම තරඟකාරී දුවන ලෝකයක් ඇතුලේ සමහර වෙලාවට අපිට අපි කවුද කියලා අමතක වෙන ලෝකයක් ඇතුලේ පරිසරයක් ඇතුලේ බුද්ධික තවත් කෙනෙක්ගේ මූණ දිහා බලලා ආයුඕකේ කියලා අහන්න පුළුවන් තැනට අපි අපේ තියෙන ගුණය වර්ධනය කළ ගත යුතු කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අනිත් කෙනාට මොකද වෙන්නේ කියලා අනිත් කෙනා සම්බන්ධව නොසලකා හැරලා මගේදී නැත්තම් මගේ සයිලෝ එක ඇතුලේ විතරයි මම ඉන්නේ කියලා මගේ වගකීම මම ඉෂ්ට කරා නම් එතනින් එහාට කතාවක් නැහැ කියලා අපි හිතපු කාලය නැත්තම් ඔබ එහෙම හිතුවා නම් විතරක් ඒ කාලය අතාරින්න හොඳ කාලයක් මේක. නැවතත් අපි කතා කරන හියුමිලිටි එක කම්පැෂන් එක කියන දේවල් අපේ හදවතේ වඩව ගන්න ඕනේ කාලයක් මේක. ඉතින්
1: මඩ ඔකහන් ඉන්නකොට දුෂා හිතෙනවා මෙන්න මෙහෙම කතාවක්. අපි අපිට සංවේදී වෙනවා වගේම අපි අනිත් අය අනිත් අය පිළිබඳවත් සංවේදී විය යුතුයි. ඉතින් අන්න ඒ කාරණාව තමයි මං හිතන්නේ මේ ආයුෝ කෙඩේ එක තුඩින් කියවෙන්නේ. ඉතින් හෙට දවසේ ඔබගේ රැකියා ආයතනයේ ඉන්න රැකියා සගයාගෙන් පමණක් නෙමෙයි, මම හිතන්නේ හෙට උදේ නැගිට්ටහම ගෙදර ඉන්න පවුලේ සමාජිකයින්ගෙන් මේ ප්‍රශ්නය මේක පටන් ගත්තා නම් තමයි හොඳ. මොකද අපිට මග හැරෙන්නේ අප ළඟින්ම ඉන්න කට්ටියව. මොකද ඒ කට්ටිය අපිට ළඟයිනේ. අපි හිතනවා ඒ කට්ටිය ඔක්කොම හරි කියලා.
0: ඒ වගේම තමයි අපිට ළඟම ඉන්න කට්ටිය ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තිබ්බොත් අපිට කියයි කියලා අපි හිතනවා බුද්ධික. ඒක මං හිතන්නේ මේ ලෝකේ මේ අපි දකින සමාජය ඇතුලේ මෙහෙම ට්‍රැජඩීස් වෙච්ච හැම තැනකම දැකපු මූලික කාරණාවක් ඒක. ඒ කියන්නේ ඒ පවුලේ ළඟම කට්ටියකින් අහනකොට ඇයි ඔයාට තේරුම් නැද්ද මේක, දැවුනේ නැද්ද මේක කියලා ගොඩක් කට්ටිය කියන දේ තමයි නෑ, එයා බොහොම හිනා වෙලා අපිත් එක්ක කතා කරේ, කිසි ප්‍රශ්නයක් නැතුව හිටියේ, මොකද්ද මේ වුනේ කියලා අපිට හිතා ගන්නත් බෑ. ඔව්, ප්‍රශ්නයක් තුල ඉන්න මිනිස්සෙක් සමහර වෙලාවට එහෙම ළඟම ඉන්න කෙනාට කියයි කියලා ඔබ විශ්වාස කරගෙන හිටියොත් එහෙම කියන්නේ නැහැ. ගොඩක් ප්‍රශ්නවල ඉන්න කට්ටියක පෙන්න නැතුව ඉන්න උත්සාහ කරනවා. ඒකට මං හිතන්නේ ඒක හේතුවක් මේ තියෙන තරංකාරී සමාජයේ මුදි.
1: හිතලා බලන්න, ඔබත් එක්ක නිතර දෙවේලේ කතා බහ කරලා හිටපු කෙනෙක් එකපාරටම නිශ්ශබ්ද වුණාද? නැත්නම් ඔබට දැනෙන නොදැනෙන විදිහේ දුරස්ථතාවයක් ඇති වුණාද? අන්න එහෙම කවුරු හරි ඔබේ මනසට එනවා නම් හෙට උදෙන්ම ඔහුට දුරකට නැමතුමක් ගන්න.
0: අරගෙන අහන්න ආයු ඕකේ කියලා. ඉතින් මේකත් එක්කයි අපි අද නවතින්නේ. බදාදා සඳල්ල අපේ අවසාන ගීතයත් එක්ක මේ විදිහට නවතින්න. ඉතින් ආයුෝකේ දිනය හෙට ඔබට හම්බෙන හැම කෙනාගෙන්ම අන් ආයුෝකේ කියලා අපි හැමදාම අපේ සඳල්ල කියනා වගේ හදවතේ තියෙන ආදරේ තව තවත් වඩව ගන්න, වැඩි දියුණු කරගන්න මේ ලෝකෙ දිහා අපි ආදරෙන් බලමු. ඔබ සැමට සුබ රාත්‍රියක්.